0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
1: Germanien, mehr Gunatek bei Lanka Radio, Wetzerhanai.
2: Your kind of music, all day, all night, right here on your one and only station.
3: Ekasiya tunai hatra FM nalikawen api guwangata karanne ne me Juli Palawinda sita api guwanata ekkwanne DAB nemathi navina taakshane yatate DAB ken digital audio broadcasting ekin me nisa obata puluwan apita samandenna digital broadcasting DAB nathnam ape supurudu antarjala nalika walin radiodarmstadt.de saha lankaradio.lk yana web adawi walin
4: adawata samipathama handin hama සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්.
5: මොනිකා හැමදාම වගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. හැබැයි අද දවස ටිකක් විශේෂයි. මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුන ගීත ගණනාවක් කියපු හරිම ආදරණීය ගීත රචකාවෙක්.
4: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරණියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචිකා රිස්මීනා සමින් අපේ මැදිරියට. අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ, අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් රිස්මීනා.
5: ආයුබෝවන්. කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
6: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා. ඒතර ලියපු නිර්මාණ ගොඩක් එන්න තියෙනවා.
5: හොඳයි, අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රංජන්,
4: අපේ අසන්නන්ට පුළුවන් රිස්මීනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන, ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න අපේ WhatsApp අංකය මතක් කරන්නම්, ඒ වගේම දුරකථන අංකය මතක් කරන්නම්. අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න, එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන්. එහෙම නේද නීකා?
5: අනිවාර්යෙන් රංජන්. දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ. නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා. ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ. ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6.1.518.7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ. ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61.52.87.03 කියන අංකයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ. WhatsApp නෙමෙයි, WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා. 0.0049.152.347.76.748. මම නැවත මතක් කරන්නම්, 0.0049.152.347.76.748. ඉතින් ඔයාට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාට මොනවා හරි

0: जोडागत्ता उरेसा रविहारी गायने करन्नी दैस वसा मे गीते विशेषत्व तीनों एक मे गीते संगीत सप्यान नवरत्न गमगे रिश्मीना मनोज मे गीते गेन किया न पुलवान ये
1: तमाम मगे पलवेनी गीते
0: ओ
1: पलवेनी गीते गने एक एतर मते कीने अपते लिम कवि गी दिए दिया नहीं हिते
0: ओ
1: පළවෙනි ගීතය කරන්න නවරත්න සභාවට අරගෙන ඉතිපුවාම ගීතම පදවල් පහක් විතර අරන් තියා. ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය.
0: හොඳයි අපි ඒ දැන්
2: ඒ ගැන වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉවරට පස්සේ.

0: lankaradio.lk.
1: හරි.
2: එහෙම ලියන්නේ ගීත රචනා කරන්න කියලා කක්කිය ඉන්නවා. ඒත් මම දෙකටම කරන්නේ කියලා විනා කියලා අන්වර්තනා. මේක තමයි එදා 17 පිටරින් තමයි ලියුනේ. ඒක 17 වගේ කාලේ නะ. FB page එකක් තිබ්බ මට තහුළු තිබ්බා කියලා.
1: මොකද පේජ් එකේ නම?
2: අඳුරු සිත්තම්.
1: අඳුරු සිත්තම්.
2: තාම පේජ් එක තාම නැහැ. ඊට පස්සේ කවුරු හරි report කරලා ඒක අයින් වුණා. ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලිහිතර තිබ්බා. පළවෙනිලා 34,000ක් විතර හිටියා. දැන් මෑට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩාක් අම් වෙනු වෙනකොට ලයික් 1000ක් විතර වැටලා තියෙනවා. ඒගොල්ලෝ comment කරනවා. ඒක ලොකු
1: තපි තාක් නබුවා මම. ශ්‍රීස්මිනේ page එක Facebook එකේද තිබ්බේ?
2: Facebook එකේ තිබ්බේ.
1: ඔව්. දැන් ඒක කරන්න කවුරු ඔව් කියන්න.
2: නැහැ ඊට පස්සේ page එක නැති වෙලා ගියා. මට ඒක තාක්ක් බැරි වුණා. මේ ඒ page එකේ ගොඩක් අය හිටියා එක්කෙනෙක් ශ්‍රීමා ජයතිලක කියන කෙනෙක් හිටියා. එයා අර COVID වසන්තය කාලේ අපි ගෙදර හිටියානේ. ඒ ඉන්න කාලේ එයා මගේ තනික පදවැලක් ඉන්නවා මේ එයාට ගීතයක් කරන්න කියලා.
1: ඔව්.
2: ඊට පස්සේ තේ මාත් අසුටින් දුන්නා යාට. එයා ඒක ගීතයක් කරලා තිබ්බයි දැන් ගෙදර නිකන් ස්ටුඩියෝ එකකින් නෙමෙයි රෑ පිහිනෙන් කියලා පද. දැන් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා ඒවල තිබ්බා. ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා.
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද?
2: දැනට තියෙනවා 32ක් විතර. පෙර හදපුවා.
1: ඔව්.
2: තව 20ක් 25ක් විතර ලියලා දීපුවා තියෙනවා. තව ඉන්න තියෙනවා.
3: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු. අපි කතා කරමු උරේෂා රවිහාරිට ඔයා ලියපු ගීතය ගැන. ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා. අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු.
2: ඔව් ඒ කියන්නේ පළවෙනි සම්බන්ධ අය අපේ කරනවා යාතුරු කරනවා. ඊට පස්සේ එයාගේ මාර්ගයෙන් තමයි එයා තමයි යොමු කරේ නවරත්න සභාවට යන්න කියලා. ඊපස්සේ මායි මේ මහත්තයයි දෙන්නම ගියා අරගෙන. ගියපුවාම නවරත්න බලලියදලා මේ පදවල පහක් විතර අරන් ගිහින් තිබ්බා. ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා. ඊට පස්සේ ඒ වෙලෙම තර්පිනාල් මේ ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා. මොකක්ද කිව්වා මුස්ලිම් එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියලා
2: වචන එහෙමත් හරියට හරියට අගය කරා. ඉතින් ඒ අගය කිරීම තමයි මට තව තවත් ලියන්න උනන්දු කරේ කියලා මට හිතෙනවා.
1: එතකොට
2: ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පොල් පිළිතුරු නේද? ඒගොල්ලෝ අගේ කරගෙන ඔයාගේ ලියන රචනා ගැන ඒ වචන ගැන. මොකද මුස්ලිම් එක්කම හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ. ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නෑ ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් වුණත් අපි සිංහලෙන් කතා කරන අපි සියලු දෙනාමිනේ ලංකාවෙන්නේ. රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇයි මේ උරේසා රවිහාරි තෝරාගන්නේ? නැත්තම් ඔයාට නවරත්න ගමගේ කිව්වද නැත්තම් ඔයා හිතලා තෝරාගත්තද?
2: මම උරේෂාගේ කටහඬට හරි ආසයි. ඒ වෙලේ මේ කිව්වා අපි මේක උරේෂාට දෙමුද කියලා. හුවා ඉතින් මම සතුටු වුණා.
1: ඔව්.
2: සෑම තමයි කතා කරේ. සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ.
1: එයා ඒ ගීතය හොඳට ගායනා කරනවා. ඒ වගේම සංගීතයත් හොඳයි, පදමාලාවත් හොඳයි. අඩුවක් නැහැ කියන්නේ මේ ගීතය ගැන. එහෙම නේද නීකා?
3: අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂා රවිහාරි කියන්නේ ඉතින් ආයේ ඒ ඒ දක්ෂතාවයට සමකරන දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන වෙනම වෙනම කටහඬක් වෙනම ආරයක්.
1: ඔව්.
3: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගේ මුලින්ම දැනුනේ කොහොමද?
2: ඔව් ඒක වෙනස්ම කලාවක් තමයි. ඉතින් අර මං මුලින්ම ලියුවා, ලියුවාමත් මං කිව්වේ අර මට මුලින්ම හිතුනේ මේක කවුරුත් එමන් ලියුවම පිළිගනීද. මුස්ලිම්නේ අනතේවනම මං පොඩි කයින ඉගෙන ගත්තේ සිංහල. ගෙදර කතා බහ කරන්නේ දෙමළ.
1: ඔව්.
2: يعني අපි මුස්ලිම්නේ ගෙදර ප්‍රතිශතේ කතා කරන්නේ දෙමළ. ඉතින් මේ ලියුවාම දෙගර මුලින්ම ලිව්වා මාර සිංහට හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක තමයි. ඊට පස්සේ සතුට ඒ කියන්නේ ඒක වෙනස්ම හැඟීමක්. ඒක හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක ඊට පස්සේ තමයි මේ ලියාගෙන ගියේ.
3: ඔයා ලියපු පළවෙනි ගීතය පටිගත වෙච්ච දවසේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැනුනේ? කියන්නේ දැන් ඔයා ගීතේ රචනා කරනකොට ඔයාට ඒකේ අවුට්පුට් එක බලන්න හම්බ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක් නේ මේ එන්නේ. ඊට පස්සේ කොහොමද ඒක ඔයාට ෆීල් වුනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන් එක අහනකොට? මුලින්ම
2: පටිගත කිරීමට ගියපුවාම උරේෂා කරලා හිටියා. එයා ගීතේ ගායනා කරද්දී ඇත්තටම ඒ මතක් ඒක මතක් වෙද්දිත් ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ එයා ගීතේ ගායනා කරද්දී සතුටට මට කඳුළුත් ආවා. මට විතරක් නෙමෙයි, අර මගේ යාළුවත් ආවා මාත් එක්ක, දීපශිරණි. එයාටත් කඳුළු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ ජීවන සහකරු ජයසෝම අබේරත්න
3: පෞද්ගලික ප්‍රශ්නයක් අහනවා රිස්මිනා. දැන් ඔබ විවාහ වුණා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද? හරි, මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
1: අපි හරි ආසයි දැනගන්න ගීත රචකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුභා දාමර නැත්තම් ආදරේ නැත්තම් සමාජයේ දක්න සිදුවීමද?
2: ඒ තුනම ඒ සියල්ලම කිව්වත් හරි, ඒ සුභා දාමර විදිහට මම හරි ආසයි පරිසරයට හරි ආදරේ අනිවාර්යයක් හම්බුනාමත් යන්නේ කොහෙද සුන්දර දැන් හොයාගෙන අපි දෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා ඒ සමාජය දකින සිදුවීම් ආදරය වේදනාව සතුට ඒ හැම දෙයක්ම හදවතට තදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ.
1: හොඳයි, අපි සමන්දමු තවත් ගීතයකට. ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතේ ගායනා කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
2: ලකුළු ගැයි.
1: ඔව්, ඒ ගීතේට විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
2: ඔව්, මේකේ අර මට එස්ටිකේ ලියන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ,
1: ඔව්
2: බොළඳේව ලියනවා කියලා දාලා ගොඩාක් අය හොඳයි කියන්නේ බොළඳේව ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔකට ටිකක් අද ටික පරිශීලනය කරලා ටිකක් වචන ටිකක් හොයලා දැම්මා.
1: ආ
2: ආ. ඩාලිවල එක තේරුමත් එක්ක දැම්මා.
1: මේ
2: ඉතින් ඇත්තටම ඔබ සුන්දර ගීතයක් මේ මගේ ගොඩක් ගීත වලට සංගීතය සපයලා දෙන අනුරාධ අබේසිංහ මහත්මයා. මේ ගීතේ යාගේ කඳින් මහත් කයපු එක.
1: හොඳයි, අපි සමග මේ ගීතේට

0: හොඳයි රංජන්, මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද?
1: හරි හරි.
0: පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා Facebook එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණා කියලා, මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට يعني මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද?
2: ඔව්. එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා, මේ තාත්ත කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නේ නැතුව තාත්ත එළවනවා. ඉතින් ඒ නිවුස් එකේ නිවුස් වලට පෙන්නපුවාම, ප්‍රවෘත්ති වලට පෙන්නපුවාම මට ඇත්තටම හරි දුකයි. දුක හිතුණා මගේ තාත්ත නැති වෙලා, තාත්ත නැතුනේ අනිත් පරිදි ගෑනු ළමයි කියන්නේ තාත්තට ගොඩක් කිට්ටුයිනේ. ඉතින් මේ කොහොමහරි මට ඒක හිතට වැදුනා. ඊට පස්සේ මම ඒකට ඉන්දුවක් ලියුවා, ඇටි වැටි ඇඩි පිටි කියලා. ඒකින් කිව්වේ මේ පොඩි කාලේ වැටි වැටි ඇඩි දිනකොට තාත්තා අත දෙනවා මේ ඇඩි දින්න. එුණාද තාත්තා වයසට ගියාම තාත්තව බලාගන්න කෙනෙක් නැහැ කියන එක තමයි ඒක නිරන්තරේ මේ ඒක මම ලිව්වේ වැඩිහිටි නිවාස කියන තාත්තගෙනුගේ හැඟීමක්. සමහර කතා මම අහලා තියෙනවා, මේ අමව ගෙනිහිල්ලා තියාගන්න ගෙදර තාත්තව වැඩිහිටි නිවාසක හොත්තනවා. මොකද අමව තියාගන්නේ තමන්ගේ ළමයින්ව බලාගෙන.
1: ඒ ගීතය
0: මට හිතෙනවා මේ රංජන්, මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ ගීත රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාලා හරීම සංවේදී, කියන්නේ ගැහණු කෙනෙක් ජීවිතේ දිහා බලන විදිහ, එතකොට සෝමාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතෙනවා ගැහණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: ඔව්, ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ, නැත්නම් කියයි අර අඬනින් සින්දුමනේ කරන්නේ කියලා. ඒ වගේ කියන්නත් පුළුවන්, ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේ මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමයි බබාව හදාගන්න, බබෙක්ව හදාගන්න දුන්න අම්ම කෙනෙක් කතාවක්. ඒ වගේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි විදිහට මටත් තිබෙනවා. ඒ හිඟ තමයි වගේ කීකල යන්නේ කියලා.
1: ඒ කියන්නේ අපිව කපලා දාන එතනින්ම නේද?
0: නෑ. නමුත් අර පිරිමි කෙනෙක් ලෝකේ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිය එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී, මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට ඌමනාවට වඩා සංවේදී දෝ
1: වෙනවද?
0: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා, ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය, මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක්, සමහර විට මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න, ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්, ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක්. දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
2: ඔව් ඔව්
0: ඔව්. සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඔය ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතේ විශාල සිදුවීමක්.
2: නෑ, ඒ සම්බන්ධයෙන් නෑ.
1: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන.
2: දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා නම් මේ තීර්ති ප්‍රස්කල් මහත්මයාගේ ගායනා කරපු ගීතයක්. ඒ හැරෙන්න ඉතින් ඒක නිකන් ආදරය, ප්‍රේමය පිළිබඳව ගීතයක්. ඒක නෑ හැඟීමක් ඇති වෙන. ඒ හැරෙන්න එහෙම
1: හොඳයි. අපි ඊට පෙර සමන්දමු ඔයා කිව්ව වැටි වැටි ඇවිදින ගීතයට අපි දැන් සමන්දමු. මේ ගීතය ගායන කරන්නේ ආනන්ද තිලක් බණ්ඩාර. ඉස්මීනා සමින්ගේ පදමාලාවට සංගීත සපයන්නේ අනුරාධ අබේසිංහ.

0: lankaradio.lk. මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්දි කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද? හොඳයි, ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද මේතෙක් ආව මේ ගෙවිගේ කාලය තුළ?
1: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතේ අන්ත ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධා බේසින්ගේ සංගීතවත් කරේ. නිලු අධිකාරි මහත්මිය තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීත අවුත් කරලා ඉවරුණෙන් පස්සේ චකුවිගෙන් මට පළකට ආවා. ශාන්ත කුමාර විතාන කියලා ප්‍රවීණ ගීත රචකයෙක් මාදිරි. ඉතින් එතුමා කතා කරනවා, එතුමාගේ කවි වලට මම ඇත්තටම හරිම ආසයි. මේ වගේ කෙනෙක් කතා කරලා මට අගය කරා කියන්නේ මට හරිම සතුටක්, හරි ආඩම්බරයක් ඇති වුණා. ඉතින් පත්තරේටත් ලිපියක් දානවා කියලා එතුම කතා කරා. ඊට ඉස්සෙල්ලා කොමික් වසන් ලෙපේ එක්කම මගේ ආවේ. ඊට පස්සේ ඒක එහෙම මම මගේ වුණා, කාලයක් පතර ආවෙන්නේ නැහැ. ඒ වුණාට ඒක මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන්නේ, කියන්නේ සතුටක් ලැබෙන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඒවයේ අගය කිරීම කවුරු හරි කරනවා නම් ඒක තමයි නිර්මාණකරුවෙක්ට ලැබෙන ලොකුම සතුට. ඉතින් මට ඒක ඇත්තටම ලොකුම සතුටක්.
0: හොඳයි, ඊළඟට ඔයාට සම්මාන ලැබිලා තියෙනවද රිස්මීන? නොයකු සම්මාන දෙනවනේ ලංකා, තවම
1: නෑ.
0: අනාගතයේදී ලැබෙන්න පුළුවන්නේ.
1: ඒත් ඉතින් අර මං කරන දේ ගැන මට සතුටුයි.
0: ඔව්,
1: සමාජයට මොකක් හරි එහෙම හම්බෙනවනම් ඉතින් ඒක ලොකු දෙයක් නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සෙ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරටක ඉන්න කෙනෙක් UK වල ඉන්න කෙනෙක් ලියාගත්ත යටි ආලුවෙක් කියලා.
0: ඔව්,
1: මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක දනුවත් ඒක දනුවත් හැදුව අනුරාධා බේසින් තමයි. ඒක ඔතන නැහැ, එයාලා තාම අවුට් කරලා නැති නිසා.
0: ඔව්,
1: එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. ඒ ආලුව 10 විතර අහන්න ඇති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක දුනේ, එයාගේ දුක තුනී වුණා කිව්වා.
0: ඕකේ,
1: ඉතින් ඒ වගේ ඒ වගේ දේවල් අහනකොට ඉතින් සතුටු. ඒකත් යන්නේවත් කිව්වේ, කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
0: ඔව්,
1: මේ එයාට අහන්න ඕනේ ඇයි මේ ඇයි ඔයා මට එහෙම කරේ කියන එකලු එයාට අහන්න ඕනේ කියලා පුංචි කාලේ අවුරුදු 6
0: ඒක ඔයාට කිව්වා. ඔයා ඒකට ගීතයක් හැදුවා,
1: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් ලියලා දුන්නා.
0: ඔව්,
1: අත සනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා, යාළුවා 10 විතර ඒක ඇහුවා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
0: හරි, හොඳයි. ඔව්,
1: කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවද ඒ සම්මානේ ඇති කියලා මට
0: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයා සන්තෝෂ වෙනවා, එයා එයාගේ දුක නිවා ගන්නවා, එයා එකකින් තැම්පත් වෙනවා. ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා එයා අතින්. ඔයා ඒ
2: වගේ මට මතක් වුණේ රංජන, ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි, ගැල් කවි, නෙළුම් කවි නේද? ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය, එහෙම නැත්නම් කවි කියන අය, ඒ අයගේ මේ කාන්සිය, මාන්සිය, තෙහෙට්ටුව, වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ. එතකොට මේ සාහිත්‍ය ගත්තහම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත අද වුණත් අපිට ඒ ගීත ඇහුවහම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ. සතුට වෙන්න පුළුවන්, දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද ඒ වගේ ගීත අපි අහලා තියෙනවද ගීතයක් ඇහුවයින් පස්සේ. ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් සහ ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ.
1: ඇත්තෙන්ම
0: මේ ගීතේ පදමාලාවල් ලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින්, සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ, ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී.

0: ಒಂದೇ ಋಷ್ಮಿನಲ್ಲಿ ಇಲಂಗ ಬಿಟ್ಟ ನಮಿಲ ಗೀತ ರಚನಾ ಕರ್ನೇ ಇದೆ. ಅಪಿ ಅಮು ಮೇ ಗೀತೆ ಮೇ ಗೀತೆ ಗಾಯನೆ ಕರನೆ ಛಾಯಾ ಪ್ರಭಾಸ್ವರಿ ಮೇ ಆ ಲಂಕಾ ವಿನ್ನಕ್ಕೆ ಇದ್ದೆ. ಹಾ ಯಾ ಈ ಗೀತೆ ಗಾಯನ ಕರೋ ಹೋಗಾ ಹಂದನ ಕೇಳ ಮೇ ಗೀತೆ ಹೋಯ ತಮ್ಮ ರಚನಾ ಕರನೆ ಸಂಗೀತ
1: ඒක මගේ හිතට කඩින්ම බලපෑවා. ඒකට මම සින්දු දෙකක්ම කරා. ඒ කියන්නේ ඒ වෙලාවෙත් මිනිස්සු අපි අපි හැමෝටම උදව් කරගමු කියන එකට. අපිට නැගිටින්න පුළුවන් කියන එකට.
0: මේ ගීතේ සංගීත සපයන අජිත් ප්‍රේමලාල් අපි සමඳමු ඒ ගීතයට දැන් මේ ඡායා ප්‍රභාස්වරි

0: मेघीते गोंगदरी वादने विनोद दुन्ना तो गुल्लो तो
1: गोंगदरी
0: लोग दुन्ना रे गाने ने एक ऐसे दें किस मच्छान चान लेकर तो वादील ने यावल ने तो
1: यावन हो मूल खाली यावा ये तो बस एक गुल्ला गाने ने
0: ගීත රචනා කළ තියෙනවා රෝහණ වීරසිංහගේ පුතාට චරිත් වීරසිංහට ඒ ගීතවලට වාදනය වෙන්නේ නැද්ද දම්පාට මල් කියන ගීතය පුදුමයිනේ ඇයි ඔයා යවන්න නැතු ඇති එහෙම හැම හැම channel එකකටම යවන්න ඕනේ
1: මෙයාට කලින් ඉඳන් කියවුවේ නෑ අර මොඩෙම යවලා ඊට පස්සේ එනිදිම දුන්නා ඊට පස්සේ එහෙම කෙරුණ නැති හින්දා ඊට පස්සේ අතහැරලා දැම්මා YouTube එකට බලලා
0: එහෙම නෙවෙයි යවන්න ඕනේ එතකොට තමයි ඒකට නේ කියලා කෝල් කරනවා අපි මොම සින්දුවක් කෙව්වා මේමයි ඔයගොල්ලෝ ඒක වාදනය කරලා බලන්න මේමයි කියලා කියන්න ඕනේ නැත්නම් ඉතින් ගණන් ගන්න නැහැ නේ කවුරු හරි කෙනෙක් ඔය ගීතය කෙව්වා කියලා අතහරලා දානවා සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවෙන වෙලාවල් තියෙනවා රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට රිස්මීන මොකද කරන්නේ
1: එක පද පෙළියක් ලියෙන්නේ නැතුව හිරවෙනවා ඒකෙන් ටිකක් නිවිහනේ හිල්ලේ හිටත් හරියනවා එහෙම නැත්නම් ඒක තියලා ආයි වෙන දවසක බලනකොට හරියන අදහසක් එනවා එතෙන් අර ඒකම එකද දෙකට හිතන්නේ නැහැ පස්සේ නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවා මතක් වුණාම කියන්න පුළුවන් එහෙම
0: ඒක දවසකින් විතර වෙනස් වෙනව නේද ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ ආපහු එක මතක් කරලා ඒකට අවශ්‍ය වචන ටික ගන්න
1: වචන ටික ගන්න රිස්නාව දැන් මේ සාකච්ඡාව ඇතුලේ ඔයා එක තැනකදී සඳහන් කළා ඔයාට Facebook page එකක් තිබ්බා ඒක ලොකු ෆෑන් බේස් එකක් හිටියා ඔව් එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උත් ලැබෙන්නේ නැති ඔයා මොනවාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාලට මොකද්ද තියෙන අදහස? ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරය වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකින එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහණු ළමයිව. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ. මට හම්බෙච්ච මගේ මම කියුවේ මගේ මේ පේජ් එක 34,000ක් විතර හිටියා. දැන් අපි හිතනවා මේ පිරිමි ළමයි තමයි දැන් ආදර මේ ප්‍රේමයක් උනම් දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා. අහමු කියලා. ඒ වුණාට ඒගොල්ලෝ තමයි එතන ඉන්නකොටම මට මේකට කවියක් ලියන්න මේකට කවියක් ලියන්න කියලා එනන්නේ. කියන්නේ ගෑනු ළමයි අමතක කරන්න බැරුව ඊට පස්සේ අඬලා පිලා දේවල් කරගෙන ඉරුත කාලයක් ඉන්න ඒගොල්ලෝ අරතක කරනවා අමතක කරලා සානිවරලා මේ ඒගොල්ලෝ වෙන ජීවිතයකට යොමු වෙනවා මේගොල්ල මුලින්ම සෙට්ටක් පාරේ විදිහට හිටියද පස්සේ ඒගොල්ලෝ හරියට ඒක ගැන හිතනවා මේ වගේ කීප දෙනෙක් පදකම් දුනා ඒගොල්ලෝ ගියා හැබැයි ඉතින් අර මං කවුද කියලා දන්නේ මම අර අනුහද්ද නාමයේ කියුවේ මිනා කියන නමෙන් ලියුවේ එතකොට ඒගොල්ලන්ට මං කවි එහෙම ලියලා දීලා තියෙනවා ඒවරින්ද සමහර එක්කෙනෙක් දැන් මම අර ෆොටෝ එකක් දාලා ඒ ෆොටෝ එකකට තමයි කින්තෝරියක් දාලා ඒකට තමයි දීුවේ මට සම්පත කියලා නමින් සමිත ඉදිරි සිංහ කියලා කෙනෙක් ඒකත් එයා මට ෆොටෝ 100කට වැඩි මට එවලා තිබ්බා මේක මං කිසිම දෙයක් හින්ද නෙමෙයි ඔයාට එවන්නේ ඔයා ලස්සනට ලියනවා මේ ටික ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා ඒ හින්ද මේ ටික අරගෙන ඔයා ලියන්න කියලා එහෙම උදව් කරපු අය හිටියා ඉතින් අපි අර වැරදි එන්නේ මේ පැත්තටම නිමේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි කොනකට සිංහයක් දාපුවාම සමහරව ඒකට මේ කියන්නේ අපිව කියන්නේ කියන්නේ අපිව කියන්නේ හිත බත්තන්ද ලියන අය ඉන්නවා කමෙන්ට් කරන අය. ඒ කියන්නේ ගොඩක් අපි දන්නේ නැහැ බොරු නම් වලින් ඇවිල්ලා යාගෙන ඔක්සද දාපු සිංහය මම ප්‍රධාන දෙනායක ලිව්වේ දීපුවා මේ විශ්වනාගමනේ ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ඕකත් විකුණක් ගන්නවා.
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණක් ගන්නවා.
1: ඇත්තටම මට ඕනේ විකුණක් ගන්න නෙමෙයි. එහෙනම් ගොඩක් අය බනිනවා රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයටයි මෙයටයි බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒ කියන්නේ සම්ප්‍රීවලි නෙමෙයි. මනුස්සයෙක් වෙන මනුස්සෙක් ඉරවලා ඉන්නකොට අපිට කතා කරලා එයාගේ හිත හදන්න හරි පුළුවන්.
0: ඇත්තෝසේ.
1: ඔව් අනේ
0: අනිවාර්යයෙන්.
1: ඉතින් ඒ වගේ දෙයක් කරලා අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝට පුළුවන් පොඩි දේ. මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මට ඇත්තටම කියන්න ඕනේ. අනිත් එක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම කියනවා. අපි කුළු කුළුවන් විදිහට මොනව හරි දෙයක් කරනවා නම් අනිත් අයට බනින්න නැතුව අපිට දිනකට ගන්න පුළුවන් කියන එක තමයි මම මේ ඒ සිද්ධාර්ථකෙම කියන්නේ. ඒවත්
0: අපට සවන් දෙන ගමම්ම අපිට විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා WhatsApp මගින්. ප්‍රවීණ සංගීතවේදී නවරන්න ගමගේ රිස්මීනා ගැන අපි සවන්දමු ඒ කෙටි පණිවිඩයට. බොහොම ස්තුතියි ඔබට.
3: රිස්මීනා සාමීන් පිළිබඳ මට අදහසක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ඉතාමත්ම දක්ෂ ගීත රචකාවියක්. මොකද මේ ඇය මගෙත් එක්ක ගීත නිර්මාණ කීපයක් කරා. සිංහල භාෂාව පිළිබඳ ඇයට යම් විශාල දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඇය වෙන ආගමක ඇදහුවත් වෙන ඇගේ දක්ෂතාවය ඇයගේ කැපකිරීම පිළිබඳ මට විශාල සතුටක් තියෙන. වැඩ කිරීමේදී ඉතාමත් පහසුයි. දෙයක් තේරුම් ගන්නවා. මට කියන්න තියෙන්නේ අර වෙන ආගමික සංස්ථාවක හිටියත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, මනා හික්මීමක්, කරුණාවක්, දයාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ඇගේ මේ සංගීත නිර්මාණ ජීවිතයට සුපතනවා.
0: අපි දැන් සම්බන්ධමු තවත් ලස්සන ගීතයකට. මේ ගීතේ ගායනය කරන්නේ නිවන්ත යා. සංගීතය සපයනෝ විහංග ප්‍රසාද්, පදමාලාව රිස්මීනා සමීන්ගෙන්.

0: lankaradio.lk.
1: ඔබට වඩාත් ආදරය ඇති ගීත පදන රචනා සෛලයක් තියෙනවද? එකෙන් දැන් ගීත රචනා කරනකොට මොකක් හරි එකම සෛලියකටද රචනා කරන්නේ? එහෙම නැත්නම් ඔයා වෙනස් සෛලියක් ගන්නවද රචනා කරනකොට?
2: මම ඇත්තටම හිතෙන් තාලයක් දාගෙන තමයි කියන්නේ. මට මොකක් හරි හිතෙන් තාලයක් එනවා. එහෙම නම් තමයි මම ඒකට හරියටම වචන දාන්නේ. එහෙම එකක් තමයි මම හදන්නේ. ඊට පස්සේ ඒ තාලෙටම සංගීත දර්ශක තමයි නිර්මාණය කරන්නේ. නැතන්නේ ඒකට වෙනම තමයි දානවා. එහෙනම් මම අර ටිකක් හරි
1: හොඳයි. ඊළඟට මට දැනගන්න කැමති රිස්මීනා, ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා එහෙම තියෙනවද ගායකයා විසින්?
2: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි, තනුවට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපි කියවෙන්නේ නැහැ, ඒකට අපි වෙන වචනයක් දාමුද කියලා අහනවා. ගොඩක් නැහැ, වචනයක් එකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකටම හිතින් සමාන වෙන වචනයක් එකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගීතේ තේරෙම වුණා මම හිතන්නේ. පොඩි එවලුසර් කිව්වම මම ටක් දැලා කිව්වා. ඔයා මේ වචනේෙන් මාර්ථවල වෙන බාහම
1: කියනවා. ඔයා ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද අල්ලම් හොයාගන්නේ ඉස්සෙල්ලා?
2: සංකීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙනෙක් ඉඳලා හින්දි සින්දු වලට පද ලියල ඉල්ලගත්තා. එහෙමත් කියන දේත් තියෙනවා.
1: හින්දි සින්දු වල පද ලියල ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපිද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලොන්ගේ තනුව? ඔව්, කොපි.
3: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ වට්ස්ඇප් අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා හරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
1: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
2: ගීත ලියන ලියන්න කලින් ගීත අහන්. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා, ඒ වලින් කියන තියෙන දේවල්. ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ. එතකොට හොඳ වචන, ලස්සන වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම ඒ අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්නේ.
3: හොඳයි, තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා. ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
1: අමාරු ප්‍රශ්නයක්.
2: සමීප ගීත කියලා නෑ, ඉතින් හැම එකම සමීපයි. ඒත් මම එහෙම කියන්න, මගේ මදුරන් කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතයේ කන්ව ගීපදවි විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළු උත්සාහ හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ මම ආපසු දෙවිඩ් පස්සේ ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුවක් ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙදින පස්සේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවිඩ් පස්සේ ගීත හතරක් දැනට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා. තව ගීත 15ක් විතර ඉඳක් තියෙනවා.
1: හොඳයි රිස්මිනා, අපිට පුළුවන් ඒ ගීතේ දැන් සවන් දෙන නිපුණේ නායත්‍රා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සවන් දෙමු ඒ ගීතේට ඔබේ මගේ රංකැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ. අපි සමඳු මේ ගීතය දැන්.

0: හොඳයි රිස්මි අපි කතා කරමු ඔයාගේ පවුලේ විස්තර ගැන කවුද ඉන්නේ පවුලේ කොහමද ඔයාට ගෙදර අයගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න
1: තාත්තට වෙලා අම්මා ඉන්නවා අයියයි නංගි මල්ලි ඉන්නවා තාත්තා ඉන්නවා එච්චරයි අම්මා ගුරු වෙලියා ඉතින් නෑකට බි අම්මා කිව්වා ඔයා ඔස්සේ තින්දලි වෙනවා මට මට පින්ක්ස් ලිව්වනේ
0: ඇත්තටම සාධාරණයි සාධාරණයි ඒක ගෙදර ඉන්න මිනිස්සු මොකද කරලා වටේ ඉන්න මිනිස්සුට සිද්ධ ලියනවා ඒක
1: මට හරි පාළුවෙ කියලා. පාළුවෙ කියන්නේ නෑ මං 1000ක් විතර එක්ක පිටියක් දැන් ගෙදර තනි වෙලා වගේ ඉන්නේ. ඒක කිව්වා. මං ගෙදර තනි වෙලා ඉන්නේ නෑ. අයියයි නංගි අම්මයි ඒගොල්ලෝ ඔක්කොම එක දෙන්නේ.
2: ඔව්. එයා තනි වෙලා නෑ නේද?
1: ඔච්චර ළමයි ගොඩක් එක්ක හිටියා මේ මං තමිලා වගේ දැනෙනවා වෙලා ඉතිහාසය මතක් වෙනවා ඒක තමයි මං කියන්නේ කියලා ඒක පස්සේ මං ඒකට ලෙව්වා ඒකට තිබුණා ලෙව්වා
2: මොකක්ද ඒ ගීතය මොකක්ද ඒ ගීතය රිස්මින
1: එක එන්න තනියම සිල නියරම් කියලා තමයි තමයි ඒක

0: හද වාගෙන කියාම කියන තමයි සිංහල ගීතේ.
1: ආ කවුද ගායනා කරන්නේ විශ්වර?
0: හද වාගෙන කියාම නිකුනි නෑන තර. හ්ම් හ්ම්. ආ ඒ කියන එක මේ
2: හද මාගේ
0: කියන්නේ නීලච්චි.
2: අද මාගේ නොකියාම අපි අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න විශ්මින අපි සවන් දුමු ඒ ගීතේටත් දැන්
0: ඉතින්
1: ඔයා ලොකු දෙයක් මං හිතන්නේ මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති මොකද තමන්ගේ දුව
2: තමන්ගේ
1: දක්ෂ ගීත රචිකාවියා එතකොට මේ අම්මගේ හැඟීම තේරුම් අරගෙන එයාට එයා වෙනුවෙන් ගීතයක් රචනා කරපු එක ගැන එයාට ලොකු සතුටක් ඇති. ඉතින් ඒක අනිවාර්යෙන් ඒකේම වෙන දෙයක්. ඉතින් මේ අපි රංජන් අපි මේ ගීතයට සවන් දෙමු දැන්. ඊට පස්සේ අපිට පුළුවන් තව විස්තර කතා කරන්න.
2: හොඳයි. මේ ගීතේ ගායනය කරන්නේ නිපුණි නායත්තලා, සංගීත සපයන අනුරාධ අබේසිංහ, ගීතේ පදමාලාව ලියන්නේ අපේත් එක්ක දැන් කතා කරන රිස්මීනා සමින්. අපි සවන් දෙමු මේ ගීතයට දැන් නිපුණි නායත්තලා.

0: lankaradio.lk.
1: රිස්මිත මට දැනගන්න ඕනේ දැන් ඔයාට කොහොමද ඔයාගේ හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය මං හිතන්නේ ඔයා ජෝ රැකියාවක් කරනවද නැත්නම් ෆුල් ටයිම් කරන්නේ මේ ගීත රචනා කරන එකද මට ඉස්සෙල් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න ඕනේ
2: රැකියාව කරනවද මම බැංකු ෆේකල් විදිහට වැඩ කරා නිලධාරීන් විදිහට රාජකාරියක දැන්නම් මම විශ්‍රාම ගත්ත මේ අවුරුද්දෙත්
1: මම ඇත්තටම හිතුවේ ඔයාට අවුරුදු උපරිම 38ක් 40ක් විතර ඇති කියලා
3: මමත් මමත් හිතුවේ එහෙම තමයි
2: මම ඒ කියන්නේ අවුරුදු 19 මම බැංකුවට ගියේ වැඩට ගියේ ඉතින් අවුරුදු 19 වැඩ කරනවා කියන්නේ අනිත් එක මට හම්බෙන්න ඕනේ වැඩක් මම උපරිම කරනවා මේ බැංක මම අයිබුනේ පස්සේ මගේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නෙක් දාන්න කියලා අරන්චුනා එහෙම මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා ඒකකොට ඉතින් මට විවේක කාලයක් ඇත්තේ නැහැ ඔය යන්නේ එන ගමන් තමයි ඉතින් අපකරලි ගන්න පුළුවන් වෙන්නේ ඇරෙද්ද ඉතින් ගොඩක් වැඩ වෙන්නේ කන්දවත් වෙලාවක් නැහැ එතකොට මේ අපි ටයිප් කරන යතුරු ගිනි කරන එක්කෙනා ඔව් එයත් ඉතින් හරි එයා කවි ලියනවා ඉතින් කවි ලියනකොට සමහර ඔය එයා වැරදිට ටයිප් කරලා තිබ්බොත් මොනා හරි කියලා මේ මොකද්ද කියලා අහලා ඒවගේ ඉතින් අපි කවි වලින් ඒවා අහන්න පුරුදු වුණා මොකද ඒ වැඩ කාර්ය බස්ල වෙලා විදිත් අපි පොඩ්ඩ හෙමර පොඩි රසයක් අරගෙන වැඩ කරා ඉතින් මං හිතන්නේ ඒකෙන් තමයි ලියන්න පුළුවන් කියලා එහෙමර ලිපි පුරවට මාලි වෙලා දැම්මා එහෙම ටික ටික ලියන්න ගත්තන් පස්සේ තමයි කවි නේතපෙස්ටියේ පේජ් එකක් මම පටන් ගත්තේ ඉතින් ඒක මුලින්ම කප්පුවේ පිටුනේදී කියලා මට හිතෙනවා
1: කොහොමද මේ ඔබගේ මේ සැමියාගෙන් ලැබිච්ච දායකත්වය යාගෙන් කොහොමද හම්බෙච්ච කමෙන්ට්ස් ඒ කාලේ ලියපු කවිවලට ඒ කියන්නේ මම මොළේ කතා කරන්නේ හරි රසවත් තැනක් ගැන ඒ කියන්නේ දැන් විවාහ වෙලා නැති කාලේ නමුත් දෙන්නගෙම හිතේ දෙන්න ගැන මොනවා හරි අදහසක් තිබිච්ච කාලේ එයා ඔයාගේ හම් කියවන්නත් ඇති සමහර විට
2: නෑ ඒ කාලේ මම ලිව්වේ නැහැ ඇත්ත කියනවා මම ඔයා හත්තෙලිය විතර උනේ පස් තමයි ලියන්නේ ගොඩක්ම යොමු උනේ විතරම චිත්‍ර නම් අතිපා චිත්‍ර නිමයි මගේ ඔයාලේ ඉන්න සමිඳු කියලා එයා නම් කිව්වා 40ට පස්සේ මිනිස්සුන්ගේ පිටිරි වෙනස් වෙනවා ඔයාගෙන් ලියන්න අරන් තියෙන කෝ දිකටම කරගෙන යන්න මේ ඔයාට ගොඩට ලියන්න පුළුවන් මේ එහෙම කියලා එයා මට කිව්වා ඔයාගේ කවි ටික මහගන්න සේකර මේ මාත්‍රගේ කවි වගේ යාරි පුස්තියනවා එහෙම කියලා එහෙම කියලා මේ යා තවදම මම උනන්දු කරා උනන්දු කරලා මම කරා ඊට පස්සේ ටික කොහොමද මේ රටේට හම්බුච්ච එකත් තමයි ලියුවේ මේ කොහොම කවි පේජ් එක කරනකොට හස්බන් දන්නේ මම පේජ් එකක් කරනවා කියලා මම අන්වත්තනා මේක නුත්නේ ඉතින් කතාව සිංහල වරුද්ද තමයි ලියපු කවිය. හතර ඇති කියලා කියනවා. මම කුෂියක් කරනවා. දැන් තමයි මම කියුවා මේ ඔයා කට්ටියට විශ් කරන්න මේ කවිය දාන්න කිව්වා. ඒක පොසිමන්ට කියනවා. මම කවියක්. ඔව් මම ගැලපුවාම එයා නම් කියන මේ ඔයා බොරු කරන්න එපා. මේ ඔයා කකින් හරි කොපි කරගෙන මේක. මේක මම දැක්ක හැමතැනම ෂෙයාර්. මේ ඔයාලා ඔපිට මේ
1: ඔව් ඒකත් ඒකත් හරි සුන්දර අත්දැකීමක්නේ. ඒ කියන්නේ වාගේ හස්බන්ඩ් දන්නේ නැතුව කවි ලියනවා කියලා පස්සේ දැනගත්තාම එයාට ඇදෙන්නේ තිලකු සර්ප්‍රයිස් එකක්. කොහොමද මේ අත්මි කලින් කියන්න තිබ්බ හැබැයි
3: රිස්මින ඔය දෙන්නම එකම බැංකුවෙද වැඩ කළේ?
2: ඔව්.
3: ආ ඒක තමයි.
1: හොඳයි, අපි රංජනේ නම් තවත් ගීතයකට යොමු වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් සාකච්ඡාවට යොමු වෙන්න.
3: ඔව්, මේ රිස්මිනා අපිට කිව්වා මේ දවස් දෙක තුනකට කලින් මේ මෙයා අහන්න කැමති ගීත ගොඩක් තියෙනවා කියලා. ඒ ගීත වලින් අපි සූදානම් කරලා එක ගීතයක් වාදනය කරන්න. මේ ඔයා මට ලියලා තිබ්බ ගීත වලින් මම තෝරගත්තා ලතා මංගෙස්කාර් කියන ගීතයකුත්, මොහොමඩ් රාපි කියන ගීතයකුත්, ඊළඟට සෝනු නිගම් කියන ගීතයකුත් හින්දි ගීත වලින්, ඊළඟට ටී එම් ජයරත්න වික්ටර් රත්නායක, ඊළඟට තව තියෙන දෙමළ ගීතයකුත්, අපි ආමුද ප්‍රියා බොලේ කියන ගීතය. මේ ගීතය ඇතුළත් වුණා 2005 වසර ප්‍රදර්ශනය වුණ පරිණීතා කියන චිත්‍රපටයට. පරිණීතා කියලා කියන්නේ ද මැරිඩ් වුමන්. මේ ගීතය ගායනය කරන්නේ සෝනු නිගම් සමඟ සරායා ගොසල්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චෛත්‍ය රඟපානවා සයිප් අලි ඛාන් සහ විද්‍යා බාලන්. අපි සමන්දුම ඒ ගීතයට දැන්

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටි බලලා තිනවද?
2: එහෙම මතක නැහැ. ඉස්සරහම බලනවා ගෙදර ඉන්න කාලේ.
1: ඔව්. දැන් ගෙදර නෙවෙයි දින්නේ එතකොට.
2: ඒ කියන්නේ ළඟ දිහා හඳ බලන්න හම්බුනේ නැහැ ලොකුද?
1: ඔව්.
2: ළඟදී.
1: නෑ මේක
2: තමයි තෙලුගු ෆිල්ම්. තෙලුගු ෆිල්ම් ටිකක් දැම්මා.
1: ආ තෙලුගු
2: තෙලුගු මලයාලම්.
1: තෙලුගු චිත්‍රපටයක් තියෙනවා හොඳ ලස්සන පරණ චිත්‍රපටයක් චෙම්මීන් කියලා. ඒක බලලා තියෙනවද? මාළු චෙම්මීන් කියලා හරිම පරණ චිත්‍රපටයක්, හරිම ලස්සනයි. ඒකේ මේ මාළු මූදේ ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ. චෙම්මීන් කියලා ගමේ කතාව පරණ චිත්‍රපටයක්. මං හිතන අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත්.
3: ජිස්මිනාගේ මං අහන්න කැමතියි, දැන් අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත් ලංකාවේ ගීත ශේස්ත්‍රයේ ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා. මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතෘ වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාල වකවානුව පුරාම. ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද? එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද?
1: ඔයා කියන්නේ මුදල් නෝගේ සිටීම් වගේ දෙයක් නේද?
3: ඔව්, ඒ වගේ. එහෙම නැත්නම් ගීතය කොපි කරා වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ දෙයක්?
2: එහෙම නම් නැහැ. ඉස්සර තියෙන කොට නම් සමහරු දැන් මගේ කවි යවලා තිබ්බා රේඩියෝ එක දවසක් මාත් අහගෙන හිටියා. යනවා කවුද ලිව්වේ කියලා කියන්නේ නැහැ. ඒකත් තම සිත් පේජ් එක මගේ මම නිනා කියලා දීපු තැන තරුවක් පාට් එකක් දාලා පාට් එක ඒගොල්ලෝ දාගෙන තිබ්බා. ඒකත් ඒකට දැන් මම නිකන් කතා කරේ මගේ පේජ් එකේ ඉන්න අර නිතරම කමෙන්ට් කරන අය මට තියෙන උත්තරේ දාලා තිබ්බා. ඕකට කතා කරද්ද නිකන් අතාරින්න එපා එහෙම කියලා ඒක මේවට ඉදලා බැනලා දාලා තිබ්බා. මම වැඩි ඒවස්තුන් ගියේ නැහැ කොහොමවත්. දැන් දැන් මගේ ගීත මම කියන්නේ වෙන ගොඩක් ඒවා අපේ නිර්මාණ වලට අපිම වියදම් කරලා තමයි කරේ. ප්‍රොඩක්ෂන් මාත්‍යාගේ තමයි කියලා තමයි කරන්නේ. එහෙම දැම්මා මේ ඒ වෙන්න වෙන ගීත ගොඩක් මම කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ශිල්පයේ පළවෙනි ගීතේ වගේ කියන අයට ඉතින් මොඩල් හරගෙන නම් මම කරේ නැහැ. ඉතින් ඒකට නිකන් ගියලු දුන්නා. ඉතින් එහෙම තමයි. නැතුව මටම නවැඩක් තවම වෙලා නැහැ.
3: ඔව්, ඔබ වාසනාවන්තයි ඒ පැත්තෙන්. එහෙම දෙයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තහම ගොඩක් කලාව කියන එකට මිනිස්සු ගරු කරන්නේ නැති, ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා. ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා. කවදාවත් ඒ කෙනා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ ඒ මිනිස්යාගේ හැකියාවට. ඉතින් ඒ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි. එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම්කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම ඔයාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි, නැත්නම් මෙන්න මේ අහවල් ගායකයා ඔය ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමතියි වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියනවාද?
2: එහෙමනම් ඒක වෙන ජනප්‍රියම කියන්නේ ඇත්තටම කසුන් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ දෙයක් ගොඩක් අය ඉන්නවා එහෙම කියන්නේ ගොඩක් අය හම්බුණා මේ වේදිකා නාට්‍ය සින්දු ලියන්න මම ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඉතින් එකක් ගැන අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයි අපි මේ පිට කියලා ලියව ගන්න දේවල් නෙ. ඒකට මම හරි සතුටුයි. මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල් නෙ. එහෙම ඉස්සරහටත් ඒවා තම දියුණු වෙන්න ඕනේ දේවල්. අපි ලංකාවේ තියෙන දේවල් මේකට යම් කිසි කමකින් මට ආයෙත් වෙන හම්බුනා ලැබුණ තියෙන එක මට සතුටුයි.
1: මට අහන්න ඕන අවශ්‍ය වෙලා තියෙන්නේ, ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්? හොඳයි. ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙනවා ආදරය ගැන කතා කරන විට, මේ ළමා ආදරය ගැන, දරුවන්ගේ ආදරය ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා. ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේල ඔයා ලියලා තියෙනවා. සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල්. ඒ ගීතය ගැන මොනවද කියන්නේ? මේ ගීතය ගායනය කරන්නේ රාජුදීන්. ඒ ගීතය ගැන ඔයා මේ ළඟ දිලිපු ගීතයක්, ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
2: ඔව්, රාජුදීන් මහත්මයාට Facebook එකෙන් සම්බන්ධ මේ පොළ මිතුරේ එකම කතා කරලා කොහොමද ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා. එයාගේ හිතේ හිස්තනක් තියෙනවා කියලා කිව්වා. ඔද කාලයක් රට ගිහිල්ලා හිටියා, يعني විදේශ ගත වෙලා ඉන්න කාලේ පුතා දැන් ගුරුතර කාලයකට මිස් වුණා කියලා එයාගේ හිතේ හිස්තනක් කියලා තියෙනවා කියලා තරඳවල ඉල දෙන්න පුළුවන්. ඒකට ලියුපෙක තමයි ගීතය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.
1: ඔය ලස්සන ගීත මමත් කීප වතාවක් ඇහුවා. ඒ ඇත්තෙන්ම කියනවනම් ඒක හරි සංවේදී ගීතයක්.
2: හරිම සංවේදී.
1: ඔව්. ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා. ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා. මම ඔය රාජු දින් කියන එක ටිකක් දන්නවා. ඒ කියන්නේ මට හම්බෙලා තියෙන Facebook එකකින්. මම සජීවයත් එක්ක කතා කරන්න, නමුත් Facebook එකේ කතා කරලා තියෙනවා. එයා මට කිව්වා, ඔයාට කිව්වෙන් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා. ඒ නිසා තමයි ඒ ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ. ඒ ගීතේ සංගීතය සපයලා තියෙනවා. ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මික්ස්ර වෙලා හොඳ ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගීතේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද? අපි සමඳු මේ ගීතයට මේ ගායනය කරන්නේ රජු දින්, පදමාලාව රිස්මිනා සම්මින්ගෙන්, සංගීත සපයන්නේ අජිත් ප්‍රේමලාල්.

0: විසින ඔයා කිව්වා දැන් ඔයා වැඩියෙන්ම ලියන්න ආස ආදරය ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ගැන මට දැන් හිතෙන්නේ දැන්නේ අපි ආදරය කරන ගැන ආදර කරනවා නම් ආදරය කරන කෙනා කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපේ සතුට වෙන්න අපිට එකට ජීවත් වෙන්න හම්බුණත් නැතත් ඒ අර ඒක කැඩුණ පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා. ඒක ඉච්චල ඒක මම අනුමත කරන්නේ නැහැ. හම්බුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙන්න අතහැරලා ගියා කියන හින්දා මේ වෛර කරන්නවත් බනින්දවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ. අපි මේ පිට හම්බෙන අවස්ථාවේ අපි සතුටින් ඉන්න ඕනේ. අපි හැම වෙලාවම සතුට මතක විතරක් තියාගත්තම නීති කියලා මට.
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක්. දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන්, නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි, මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ. මම කියුවේ මම අර ලියන්න පටන් ගත්තේ 40
2: වගේ කියලා.
1: මම කියන්නේ ඒ අර අපි තරුණ කාලේ හිතනවනේ, තරුණ කාලේ ඕනම කෙනෙක් අර හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කරගන්න ඕනි කියන හැඟීම එනවනේ. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ. ඒක අපි හරි 15ක් යනකොට අපි පරිණත වෙනකොට අපි අපේ අදහස් වෙනස් වෙන්නේ.
2: හොඳයි රිස්මින, ඔබ ඔබ තරුණ කාලේ ආදරය කළේ නැන්ද කාටද?
0: හස්බන්ඩ්ගෙන් ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්නේ
2: පාරක්. හස්බන්ඩ් දන්නවා ඇති කියලා ඇතිනේ මට තව යාළුවෙක් දෙන්නේ හිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න. නෑ මම ඇත්තටම ඉස්කෝල ගියෙත් මික්ස් ස්කූල් එකේ.
2: ඔව් ඉතින්
1: දැන් මේ ඉස්කෝලෙට ගියේ මේ ඕ ලෙවල් කරමුකම් දැන් මේ ඉස්කෝලෙට ගියේ මික්ස් ස්කූල් එක. එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ. ඒතර මගේ හොඳම යාහතු හොඳයි මගේ හොඳම යාළුවා යාළුවලා හිටිය බෝල් කෙනෙක් එක්ක දැන් ඒ දෙන්න බැන්නේ නැහැ. ඒ වුණාට මේ ස්කෝල් කාලේ රාධා කෘෂ්ණ කියලා පැත්තෙන්. ඒ කියන්නේ මන්මත්තරණ වැස්සඩුවාරේ යමුනා රන් තීරේ කියලා. මන්මත්තරණ කියලා තමයි ඒ පිටු පටන් ගන්නෙ.
2: කවුද ගීතේ කියන්නේ?
1: ඉන්දිකා කුමාරි මම.
2: ඉන්දිකා කුමාරි. ඔකේ බලන්න. ඔව්.
1: එතකොට මම කියන්නේ දැන් අපි රාධා කෘෂ්ණ එකතු වෙන්නේ නැහැ නේ.
2: නැහැ. කතාව දිගට යනවා සමහර.
1: රාධායි ප්‍රශ්නයි එකතුනේ නැහැ. ඒ වුණාට මේ රාධා කියන ගමන්න අපිට මතක් වෙන්නේ කෘෂ්ණාලේ.
2: ඔව්.
1: ඔව්. කෘෂ්ණ කියන මම අපිට මතක් වෙන්නේ රාධායි. ඉතින් මට මතක් නේ මගේ යාළුවගේ නම කියපු ගමන් යාළුවා යාළුවෙන් ඇහිලා පුච්චිලා තන මතක්. ඒක රිස්කල් කාලේ කිව්වා. මම ටීචර්ට මතක් වුණේ ඒකමනේ.
2: ඔව්.
1: මේ යාළුවලා කියන්නේ එහෙම කියලා. ඉතින් ඒක හරි සුන්දරයි. ඒ කියන්නේ මතකයන් අපිට හිතින් නිවෙන්න පුළුවන්. ඒ මතකයන් තුලේ තාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ.
2: විශ්වවිද්‍යාලයෙන්
1: මේ
0: ලූෂන් පුලත් සිංහල මහත්මයා නිතරම කියනවාගේ සැබෑ පෙම්වතුන් කිසිදායක් නොවේ නේද? මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එකලඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්කියක් ගැන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මං හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන්න දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. දැන් අයිති කරගත්තෙන් පස්සේ මේ අර සිද්ද ආදරේ නේ වගේ එක පෙන්වන්න ඕනේ කියලා හිතනවද දන්නේ?
0: ඒක සාමාන්‍ය
2: දෙයක්.
0: ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතාවක් කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා.
2: ඒ වගේ තමයි.
0: ඒගේ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ හිත ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ. යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ. ලොකු තරංගයක් තියෙනවා. හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න ගන්න කියලා. ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ ගොඩක් වෙලා ඕනම දෙයක්.
2: මේ මේ ගීතේ මනමත් කරන කියන ගීතේ ඔයා ලිව්වේ අය දෙන්නගේ අදා මේ ආදරය ගැන හිතලද? හොඳයි, අපිට පුළුවන් ඒ ගීතයට සවන් දෙන්න. මේ ඉන්දිකා උපමයිතුමා මේ ගීතය ගායනය කරන්නේ සංගීත සපයන්නේ නවරත්න ගමගේ. අපි සවන් දෙමු ඒ ගීතයට. දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ.

0: අහන්න ඕන ඇත්තෙන්ම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: ඒ දෙන්න දැන් අපි ගමේ ඉස්කෝලට ගියපු කාලේ ඒගොල්ලෝ හයේ පන්තියේ යාළු වෙලා
0: හිටියේ.
1: දෙන්න එකම ඉස්කෝලෙට ගියේ ඒ ලෙවල් කරන්න. මම වත්තල සෙන්නෑන්සලට ගියා. ඒගොල්ලෝ සෙබස්තියන් එකට ගියා. ඊට පස්සේ කොහමහරි ඒගොල්ලෝ වෙන් වුණා. දෙන්න දෙන්න දෙන්න එක තමයි මේ දැන්නේ. ඒ වුණත් දැන් අර බොයි එහෙම කතා කරනවා. කතා කරපුවාම අහනවා
0: කාලයක් යනකම් ඒක අමතක කරන්න සමහරට දෙන්නගේ පළමු ආදරය වෙන්නත් පුළුවන්. පළමු ආදරය දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍ය. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැල්ලුම් පැන්නයි. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕන රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේ සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල්
1: මේක එහෙනම්
0: රංජන් අයියටත් ඔක
2: ගැපෙන ඇති නේද ගීතේ?
0: මම
2: ඇහුවා රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. ඒකේ මේ වෙලාවත් වැඩේ වෙලා තියෙන මේ ගීත අහන්න වෙලාවක් නැතිකමනේ. ඒකනේ ගීතෝල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම උනේ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒකනේ සමහර අය එකතු නොවුනා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුන එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ දීවත්තල.
1: ඔව්.
0: හොඳයි අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න. ඔයා තෝරගෙන තියෙනවා TM ජයරත්න ගායන සිතින් මා නොසලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? ඊළඟට ඔයා තෝරන්න තියෙන වික්ටර් රත්නායකගේ පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක්
1: තියෙනවා. ඒකට මං හරි
0: ආසයි. නෑ
1: විශේෂ දෙයක් නැහැ. ඒක මියුසික් එක. ඒ වික්ටර් රත්නායකයන්ගේ හඳයි මියුසික් එකයි ඔක්කොම එකට ගෑනකොට පුදුම ලස්සනක්
0: තියෙන්නේ. හොඳයි.

0: ඉතින් කාලේ ගෙවී ගිය තෙරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදිරි නිර්මාණ කටයුතුවට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු ඒවයි තම ආවෙ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට ගීත දෙකක් තියෙනවා, ටෙලි නාට්‍ය ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීත දෙකක් තියෙනවා. ඒවත් එක්ක තමිල් ඒවා 10කුත් සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ඒ ගීත ගායනය කරන.
2: ඔව් ඔව්, ගායනය කරන අය කියන්නේ මගෙන් ඉල්ලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සිංදු කියලා ඒවා මික්ස් කරගෙන එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර ට්‍රැක් එක හදලා ඔක්කොම හදලා මේ වොයිස් කරන්න නැති ඒවා එහෙම ටිකක් තියෙනවා. ඒ ටික ඉදිරියේදී
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: ඔව්, ඉතින් බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්ත එක ගැන.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ විස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුබ පැතුම් ඔබට.
0: ඔරිස් මිනා, ඉතින් අපි සුබ පතනවා ඔයාගේ ජීවිතේ ඉදිරි කටයුතු සියලුම දේට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හැම වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සති අන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරිස සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රට් මිට් ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් ආලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගොස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රට් meine Kollege Elis Flister.